රස බහුණත සනල්ලග ආයි. ඒහ රස්කර්මී පාය සත් ගුරමලා දිසයායේ ඒ කැහනානක හෝර අන්න රස සවවිසරේ ජාහර්ම සැමනයායේ ඒ ශරීර මේරයා හරතුම් මැහජෝතරකී තාතු ජග මැහැයායා.

0: සංග
1: සත්‍ය දූ සමුකේ සංග
0: බුජ දෙකේ කරේ බවේක
1: අපේ කපේ අනේක
0: මරේන බිල්සේ ආවේන ජායි
1: නාන ශරීරය සමායේ
0: ආප